0: SBS, a world of difference. You're with SBS Sinhala on mobile, online and on radio.
1: Me aarambha vanne SBS Kuan Vidhuliye Sinhala Sevayai. Kuan Vidhuliyen Antarjaliyen saha Jankama Durakathinen.
2: Aibuan Subha Udasanak. අද ජූනි 26 සිකුරාද SBS සිංහල සජීව විකාශයයි මේ විදිහට ආරම්භ වෙන්නේ. මම තිසරණී විජය බණ්ඩාර. එතකොට අද වැඩසටහන් නිෂ්පාදන සහයින් ඉන්නවා කස්සප සෙනරත්. අද සිඩ්නි වල නම් ටිකක් සීතල වැසිබර දවසක්. නමුත් අද දවස ක්‍රීඩාලෝලී ඔබට ඒතරම් කම්මැලි හිතෙන දවසක් නම් නෙවෙයි, ප්‍රබෝධමත් දවසක්. ඕස්ට්‍රේලියාවේ සොකරූස් පිල අද පැරගුවේ කණ්ඩායමත් එක්ක තරඟ වදිනවා. ඉතින් ඔබට ඒ තරඟයත් නොමිලේම SBS අපිත් එක්ක බලන්න පුළුවන්, නරඹන්න පුළුවන්. ඉතින් ඒ ගැන වැඩි විස්තර මම පසුවට කියන්නම්. ඊට පෙරතුව විකාශන කටයුතු සිදු කරන මේ භූමියේ ආදිවාසී පාරම්පරික අයිතිකරුවන් පිළිගැනීමට වෙලාව වෙන් කරගෙන එමු. ඉතින් අද SBS සිංහල වැඩසටහන ඔබ වෙත අරගෙන එන්නේ සිඩ්නිවල තියෙන අපේ SBS ගුවන් විදුලි මැදිරි සංකීර්ණයේ ඉඳලා. SBS සිංහල වැඩසටහන ගුරිංගයි ජාතියේ කැමරේගල් ජනතාවට සහ ඔවුන්ගේ අතීත සහ වර්තමාන වැඩිහිටියන්ට අපේ ගෞරවය පුද කර සිටිනවා. ඒ වගේම අද වැඩසටහන අරගෙන එන මේ සිඩ්නි භූමියේ සියලුම ආදිවාසී ඇබොරිජිනල් සහ තොරස් සමුද්‍ර සන්ධි දූපත් වැසියන්ගේ පාරම්පරික හිමිකරුවන් වෙතත් අපේ ගෞරවය පුද කර සිටිනවා. අද දවසේ ඔස්ට්‍රේලියාවෙන් වාර්තා වන පුවත්වල ප්‍රමුඛතම අවධානය රජේ බදු සංශ

0: චෝදන සඳහා සෙනෙට් අනුමැතිය හිමිවීම. කොහොම නමුත් විපක්ෂයෙන් චෝදනා එල්ල වෙනවා මේ බදු සංශෝධන එක්ක. නිවාස සහ සමාජ සහජීවනය වගේ කාරණාවලට බලපෑමක් වෙනවා කියලා. නිවාස ගැන කිව්වම දැන් මතයක් තියෙනවනේ සිඩ්නි වල යුනිට් නිවාස මිල ගණන් වැඩි කියලා. හැබැයි දැන් ඔන්න වෙනත් ප්‍රාන්තයක වෙනත් නගරයක ඒ අතින් සිඩ්නි පරද්දලා තියෙනවා. මේ ගැන දැනගන්න පුළුවන් අදද ප්‍රවෘත්ති ප්‍රකාශයෙන්. හොඳයි, අද දවස ඕස්ට්‍රේලියාව සහ පැරගුවේ අතර තිරණාත්මක තරඟ පැවැත්වෙන දවස. ඉතින් ඕස්ට්‍රේලියානු කණ්ඩායම ඔවුන්ගේ පළමු තරඟය තුර්කියත් එක්ක පැවැත්වුණ ඒ තරඟය ඔවුන් ජයගත්තා. නමුත් සත්කාරක ඇමරිකාවත් එක්ක තිබුණ ඒ තරඟය පරාජයට පත් වුණා. ඉතින් ඒ නිසා මේ තරඟය ගොඩක්ම අද දවසේ තරඟය තිරණාත්මක වෙන්නේ. අද තරඟය පැවැත්වෙන්නේ සිඩ්නි මෙල්බන් වෙලාවෙන් දවල් 12ට. ඉතින් ඒ ඔබේ විවේකී වෙලාව වෙන්න පුළුවන්, එහෙමත් නැත්නම් වැඩපොලේ ඉන්නවත් ඇති. ඒ කොහොම වුණත් තරඟය ඔබට නොමිලේ නරඹන්න පුළුවන් SBS on demand එක්ක. ගෙදර ඉන්නවා නම් රූපවාහිනියෙන්, මගතොට ඉන්නවා නම් SBS on demand app එක ඩවුන්ලෝඩ් කරලා ඒ ඔස්සේත් තරඟය නරඹන්න පුළුවන්. ඉතින් මේ සොකරුස් කණ්ඩායම කියන්නේ එක අතකට ඕස්ට්‍රේලියාවේ බහුසංස්කෘතික සමාජයේ පිළිබිඹුවක්. විවිධ ජන කණ්ඩායම් පසුබිම් වලින් පැවතෙන ක්‍රීඩකයන් ඕස්ට්‍රේලියාවේ ජාතික පාපන්දු කණ්ඩායමට ඇතුළත්. ඉතින් ඒ කණ්ඩායම් සංගීතය පිළිබඳවත් කෙටි විශේෂාංගයක් අද දවසේ පෙළ ගැස්මේ තියෙනවා. හරි, ඉතින් ඕස්ට්‍රේලියාව ක්‍රීඩා උණුසුමින් ඒ විදියට පිරිලා යද්දී අපි ශ්‍රී ලංකාව දෙසටත් අවධානය යොමු කරනවා. ඒ මාධ්‍යවේදී මනෝජ් උදටියාවල ගෙන එන මෞබිමෙන් පුවත් විශේෂාංගෙන්. ඕස්ට්‍රේලියාව වගේම සමාජ මාධ්‍ය වාරණයක් ළමුන් වෙනුවෙන් පණවන්න යන බව දැන් ශ්‍රී ලංකාවෙන් අහන්න ලැබෙනවා. ඉතින් ඒ ගැනත් තවත් තොරතුරුත් අද දවසේ මෞබිමෙන් පුවත් විශේෂාංගෙන් අපි ඔබ වෙත ගෙනෙනවා. වැඩසටහනේ අවසාන භාගයට වෙන්න තරුෂි එක්ක තරුකතා විශේෂාංගය තියෙන්නේ. අද දවසේ තාරකාව නව පරපුරේ දක්ෂ නළුවෙක්, නිවේදකයෙක්, ගායකයෙක්, හඬ කැවීම ශිල්පියෙක්, පරිපූර්ණ රංගවේදියෙක් මේ ඉෂාර වික්‍රමසිංහ. ඉෂාර ඉදිරියේදී නොබෝදිනයකින්ම ඕස්ට්‍රේලියාවේ සංචාරය කරන්න නියමිතයි ඒ වේදිකා නාට්‍යයක් සඳහා. ඉතින් ඒ ගැනත් අද අපි ඔහුගෙන් අසා දැනගමු. අවසන් විශේෂාංගය සුපුරුදු පරිදි රංගන සෙනවිරත්න ගෙන එන ක්‍රීඩා විශේෂාංගය. එහෙමනම් ඉතින් වැඩසටහන පුරා රැඳී ඉන්න ආරාධනා කරනවා SBS පුවත් ප්‍රකාශය සමගින් මේ කසප සෙනරත්.
1: අද ජූනි 26 වෙනිදා සිකුරාදා SBS ප්‍රවෘත්ති සංස්කරණය සහ ඉදිරිපත් කිරීම කස්සප සෙනරත්. සිරස්තල රජයේ බදු සංශෝධන සඳහා සෙනෙට් සභා අනුමැතිය. බදු සංශෝධන නිවාස අර්බුදය සහ සමාජ සහජීවනයේ තවදුරටත් තීව්‍ර කරන බවට විපක්ෂයෙන් චෝදනා. යුනිට් නිවාස සඳහා ඕස්ට්‍රේලියාවේ මිල අධිකම නගරය ලෙස සිඩ්නි අභිබවමින් බ්‍රිස්බේන් පත්වෙනු ඇතැයි පුරෝකථන. ප්‍රකට රූපවාහිනී සම්ප්‍රවේශක කාල් ස්ටෙෆනොවික් ඔස්ට්‍රලියාවේ 9 නෙට්වර්ක් මාධ්‍ය ජාලයෙන් ඉවතට. වෙනිසුලාවේ සිදු වූ භූකම්පනයෙන් 188 දෙනෙකු මිය ගොස් 1500කට වැඩි පිරිසක් තුවාල ලබයි. ෆිෆා පාපන්දු ලෝක කුසලානේ ඔස්ට්‍රලියාව හා පැරගුවේ අතර තිරණාත්මක තරඟය අද. දැන් පුවත් සවිස්තරව. රජය විසින් ඉදිරිපත් කළ ඍණ දැරීම් සීමා කිරීම සහ ප්‍රාග්ධන ලාභබද්ධ සඳහා වූ වෙනස්කම් සඳහා සෙනට් සභාවේ අනුමැතිය හිමි වුණා. ඒ හරිත පක්ෂයේ සමග කම්කරු පක්ෂ රජය ඇතිකරගත් ගිවිසුමකට අනුව ඔවුන්ගේ සහය ලබා ගැනීමත් සමගයි. කෙසේ වෙතත් මෙම බදු සංශෝධන නිවාස අර්බුදේ තවත් උග්‍රකොට සමාජ සහජීවනය තවදුරටත් හීන කරනු ඇතැයි සඳහන විපක්ෂය චෝදනා කළා. විපක්ෂ නායක ඇංගස් ටේලර් පවසන්නේ කම්කරු පක්ෂයේ ප්‍රතිපත්ති ඉහළ යන සමාජ අතෘප්තියට හේතු වී ඇති බවයි.
2: Budget papers say as a result of their tax changes we are going to get less houses. Treasury secretary said the same. We're going to get less houses. How do you solve a housing supply crisis with less houses?
1: ඒකක නිවාස නැතහොත් යුනිට් සඳහා ඔස්ට්‍රේලියාවේ මිල අධිකම නගරයේ ලෙස සිඩ්නි අභිබවා යමින් බ්‍රිස්බේන් පත්වනු ඇතැයි පුරෝකථනය කර තිබෙනවා. ඩොමේන් වෙබ් අඩවියෙහි නව සංඛ්‍යාලේඛන අනාවැකි පළ කරන්නේ 2027 වන විට බ්‍රිස්බේන්හි මධ්‍ය යුනිට්

0: දසක මිල 9%කින් ඉහළ ගොස් ඩොලර් 8,93,000කට අසන්න විය හැකි බවයි. නමුත් 2027 දී සිඩ්නි නගරයේ මධ්‍ය යුනිට් නිවසක මිල ඩොලර් 8,50,000කට වඩා ඉහළ නොයනු ඇතැයි පුරෝකථනය කරයි. ඩොමින් පවසන්නේ බ්‍රිස්බේන්හි ශක්තිමත් ජනගහන වර්ධනය, ආයෝජක ඉල්ලුම සහ ඉහළ කුලී වෙළඳපොළ මෙම තත්ත්වයට හේතුවන බවයි. මතභේදාත්මක පොඩ්කාස්ට් වැඩසටහනක් හේතුවෙන් ඇති වූ සමාජ ප්‍රතිවිරෝධය හේතුවෙන් ප්‍රකට රූපවාහිනී වැඩසටහන් සම්ප්‍රවේශක කාල් ස්ටෙෆනොවික්ගේ රැකියා කොන්ත්‍රාත්තු අවසන් කිරීමට ඔස්ට්‍රේලියාවේ 9 නෙට්වර්ක් මාධ්‍ය ජාලය පියවරගෙන තිබෙනවා. දීර්ඝ කාලයක් 9 රූපවාහිනී සේවයේ ටුඩේ උදැසන සජීව වැඩසටහනේ ප්‍රධාන සම්ප්‍රවේශකයා ලෙස කටයුතු කළ කාල් ඔහුගේ පුද්ගලික පොඩ්කාස්ට් වැඩසටහනකදී අන්ත දක්ෂිණාංශික බ්‍රිතාන්‍ය ක්‍රියාකාරී ටොමි රොබින්සන් සමග පැවතුූ සමුඛ සාකච්ඡාවක් මෙසේ ආන්දෝලනයට තුඩු දුන්නා. මේ වන විටම වැඩසටහන අන්තර්ජාලයෙන් ඉවත් කර තිබෙනවා. කාල් ඔස්ට්‍රේලියාවේ ඉහළම වැටුප් ලැබූ ප්‍රමුඛ රූපවාහිනී සම්ප්‍රවේශකයෙක් ලෙස දශක දෙකකට අධික කාලයක් සේවය කර තිබෙනවා. දැන් විදෙස් පුවතක්. වෙනිසුලාවේ සිදු වූ භූකම්පණයෙන් මේ වන විට අවම වශයෙන් පුද්ගලයන් 188 දෙනෙකු මිය ගොස් 1,500කට වැඩි පිරිසක් තුවාල ලබා තිබෙනවා. කඩාවැටෙනු ගොඩනැගිලි යට තවමත් සිය ගණනක් සිර වී සිටින බවට විශ්වාස කරන අතර ජාත්‍යන්තර ගලවා ගැනීමේ සහන කණ්ඩායම් එරටට ළඟා වෙමින් සිටින බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරනවා. දැන් ක්‍රීඩා පුවතක්. FIFA පාපන්දු ලෝක කුසලානේ 15 වන තරඟ දිනේ ආදායි. ඔස්ට්‍රේලියාවද සිතීර්ණාත්මක තරගය සඳහා පරගුවේ කණ්ඩායම සමග තරඟ බිමට පිවිසෙනවා. මේ අතර මෙල්බර්න් හී ෆෙඩරේෂන් චතුරාශ්‍රයේදී පුළුල් තිර සජීව තරඟ විකාශන නැරඹීම සඳහා ක්‍රීඩා රසිකයන්ට ලබා දුන් අවස්ථාව පිළිබඳ තමන් කනගාටු නොවන බව වික්ටෝරියා ප්‍රාන්ත අගමැතිනී ජසින්තා ඇලන් පවසනවා. පසුගිය සෙනසුරාදා පැවති තරගයේදී චතුරාශ්‍රයේ උපරිම ධාරිතාවයට ළඟා වී තිබියදීත් ඊට ඇතුළු වීමට උත්සාහ දරා ව්‍යර්ථ වූ සුළු පිරිසක් ගිනි දැල්වමින් නොහික්මුණු ලෙස හැසිරී තිබුණා. ඔස්ට්‍රේලියාව තුළ FIFA පාපන්දු ලෝක කුසලන තරග සියල්ල සජීවීව නොමිලේ නරඹන්න SBS TV හෝ SBS On Demand වෙත පිවිසෙන්න. වැඩිදුර ක්‍රීඩා තොරතුරු අද ක්‍රීඩා විග්‍රහයෙන් බලාපොරොත්තු වන්න. ප්‍රවෘත්තිමින් සමාප්තයි. මේ සතියේ ශ්‍රී ලංකාවෙන් වාර්තා වූ වැදගත් තොරතුරු සම්පින්නණය අද මහුබිමින් පුවත් විශේෂාංගයෙන් බලාපොරොත්තු වන්න. ඔස්ට්‍රේලියාවේ සිදුවන උණුසුම් සහ කාලීන තොරතුරු දැන ගැනීමට SBS සිංහල අපගේ පොඩ්කාස්ට් වෙත සවන් දෙන්න. වැඩිදුර තොරතුරු සඳහා www.sbs.com.au/sinhala අපගේ වෙබ් අඩවියට පිවිසෙන්න.
1: ඔබ SBS සිංහල ගුවන්විදුලිය සමගින්.
2: ඔස්ට්‍රේලියාවේ පාපන්දු කණ්ඩායම සොකරූස් ඔවුන් තුර්කිය සමග පැවති පළමු තරගයේ පෑ දස්කම් එක්ක බහුසංස්කෘතික ඔස්ට්‍රේලියාව පිළිබඳව ඒ හැඟීම ඒ සාර්ථකත්වය පිළිබඳව කතිකාවක් ඇති වෙලා තියෙනවා. මේ කෙටි විශේෂාංගය ඒ පිළිබඳවයි. හැමෝටම කතාවක් තියෙනවනේ. මිලෝෂ් ඩෙගනෙක් ක්‍රොයේෂියාවේ සිට සර්බියාවටත් සර්බියාවේ ඉඳන් ඔස්ට්‍රේලියාවටත් ඔහු එන්නේ සරණාගතයකු වශයෙන්. ඔස්ට්‍රේලියාවට එන ඒ ගමන පටන් ගන්නේ මිලෝෂ්ගේ තාත්තා නිසා.
3: And through some people, he had the opportunity through Red Cross to get us over to Australia to, I guess, as refugees search for a better life. And that happened after the Olympics in 2000. We ended up going to Australia. First we landed in Kempsey in Sydney, and then we went to Liverpool. And yeah, that's where the journey started. You know, obviously we lost everything once, moved, left everything behind, moved again to Australia with absolutely nothing. And I'm glad in a way that it happened that way, because that kind of gave me a little bit of strength, I guess, and resilience in terms of being that person I am today.
2: Milosh, Europa Sankramanika Prajava Niyojane Karamin අද සමස්ත ඕස්ට්‍රේලියාවම වෙනුවෙන් ක්‍රීඩා කරනවා. ඒ යුරෝපීය පසුබිම වගේම මේ කණ්ඩායම තුළ වෙනත් පසුබිම් නියෝජනය වෙනවත් දකින්න පුළුවන්. 2026 FIFA සොකරුස් ආරම්භක තරගයේ තිබුණේ තුර්කියත් එක්ක. මේ තරගයේදී ඕස්ට්‍රේලියාවේ පාපන්දු හා බැඳුණු අප්‍රිකානු සංක්‍රමණිකයන්ගේ වැදගත්කම පිළිබඳව අවධාරණය කෙරුණා. නෙස්ටෝරි ඉරන් කුණ්ඩා සොකරුස් පිළේ ක්‍රීඩා කරන වෙනත් රටක ඉපදුණු 8 දෙනාගෙන් එකයි. ඒ වගේම අප්‍රිකා

0: ඔස්ට්‍රලියාව සහ පැරගුවේ අතර තරගයට තියෙන තව පැයකටත් අඩු කාලයක්. ඉතින් රැකියා ස්ථානයේ වොච් පාටි එකකට ඔබේ මිතුරන් එක්ක එකතු වෙලා ඔස්ට්‍රේලියානු කණ්ඩායමට සහය දක්වන සජීව විකාශය දවල් 12ට SBS TV සහ SBS On Demand වෙතින්.
1: Insight අනිකයි කතා නොකරන මාතෘකා විවාද කිරීමට සමත් SBS හි සම්මානලාභී රූපවාහිනී කාලීන වැඩසටහන SBS රූපවාහිනියෙන් අඟහරුවාදා රාත්‍රී 8:30ට සහ On Demand වෙතින්. SBS World News ඔස්ට්‍රේලියාවෙන් සලෝපුරා ඔබට බලපාන ප්‍රවෘත්ති සෑම දිනකම සවස 5:30ට SBS රූපවාහිනියෙන් සහ SBS On Demand වෙතින්. SBS රූපවාහිනී නාලිකා සියල්ලෙහි දැනට පවතින වැඩසටහන් සහ ඉදිරියට විකාශනය වීමට නියමිත වැඩසටහන් පිළිබඳව සොයාගන්න පිවිසෙන්න sbs.com.au/guide වෙබ අඩවියට. ලෝපුරා මිනිසුන්ගේ විශ්මිත තොරතුරු එකටම සුවන සම්මානලාභී රූපවාහිනී වාර්තාමය වැඩසටහන Dateline අඟහරුවාදා රාත්‍රී 9:30ට SBS රූපවාහිනියෙන් සහ On Demand වෙතින්.
2: SBS Audio.
1: ඔබට අවශ්‍ය රිද්මේ හඳුනාගන්න ප්ලේ බටන් එක ක්‍රියාකරවන්න.
3: SBS Chill.
4: SBS Pop Asia. Non-stop Asian pop.
5: Can you describe that feeling for people who haven't experienced it?
6: SBS Hindi උපලබ්ධ කරවාතා හේ.
7: Far from the partisan politics.
1: භාෂා හැටකට වැඩි සංඛ්‍යාවකින් ගෙනෙන ප්‍රවෘත්ති සමග ඔබේ සිත කිවලට ගැළපෙන සංගීතය සහ ආකර්ෂණීය podcast ඔබ වෙනුවෙන්ම සූදානම්. SBS Audio app download කරගන්න.
2: sbs.com.au/audio.
0: ලෝක කුසලානයත් එක්ක බැඳුන හරි අපූරු සංස්කෘතියක් තමයි

0: ඒත් සමගාමීව නිකුත් කරන ගීත. වසර ගණනාවක් තිස්සේ ලෝක කුසලානයත් එක්ක බැඳුණු නිල ගීතයක් තිබුණා. නමුත් දැන් වසර කිහිපයක ඉඳන් නිල ගීත ඇල්බමයක් නිකුත් කරනවා. ඒ ඇල්බමේ දැන් මෙවර ඒ ඇල්බමේ තිබුණ ගීතයකටයි අපි විරාමයට කලින් සවන් දුන්නේ. ඒ ගායනය ෂකිරා සමගින් බර්න බෝයි. ඔබ මේ එකතු වී සිටින්නේ SBS සිංහල සජීව විකාශයත් සමගින්.
1: මෞබිමින් පුවත් ඔස්ට්‍රේලියාවේ අද උදෑසන වන විට ශ්‍රී ලංකාවෙන් වාර්තා වන ප්‍රධානතම පුවත් කිහිපය මෙන්න.
2: අද ජුනි මාසයේ 26 වෙනිදා ගෙවුණු සතියේ ශ්‍රී ලංකාවේ සිදුවීම් දෙස අවධානය යොමු කරන මෞබිමින් පුවත් විශේෂාංගය දැන්. ඊයේ දිනේ බොහෝ දෙනෙකුගේ අවධානය යොමු වුණු ප්‍රධාන ප්‍රවෘත්තිය තමයි නඳුන් චින්තක වික්‍රමරන්දේ මම නැත්තම් හරක් කටා කියන සංවිධානාත්මක අපරාධ කරුට ඔහුව යම් ආකාරයකින් පොලිසිය විසින් ඝාතනයක් වීම වැළැක්වීම රැඳවුම් නියෝග ඉවත් කිරීම බූස අධ්‍යාරක්ෂිත බන්ධනාගාරය නැතුව වෙනත් බන්ධනාගාරයකට යොමු කිරීම විමර්ශන කටයුතු වලින් නිදහස් කිරීම මේ වගේ දේවල් කරලා දෙනවා කියලා රුපියල් කෝටි 50ක අල්ලස් මුදලක් ඉල්ලලා ඊට පස්සේ කෝටි 20 වෙනකන් අඩු කරලා කෝටි 10ක මුදලක් මුලින් ලබාගෙන තවත් රුපියල් කෝටි 2ක මුදලක් පසුව ලබාගෙන කෝටි 12ක මුදලක් අත්තිකාරම් විදිහට ලබා ගත්තාය කියන චෝදනා මත අත්අඩංගුවට අරගත්ත විජේදාස රාජපක්ෂ හිටපු අධිකරණ ඇමතිවරයාගේ පුත් නීතිඥ රකිත රාජපක්ෂ, සමගි ජන බලවේගයේ හොරණ ආසනයේ සංවිධායක චරිත් අබේසිංහ, සිවිල් ගුවන් සේවා අධිකාරිය හිටපු අධ්‍යක්ෂවරයෙක් වන අරුණ වරුණ හැන්නෙදිගේ කියන තුන්දෙනාව අත්අඩංගුවට අරගත්තා. ඔවුන් ජූලි මාසේ 3 වෙනිද වෙනකන් රක්ෂිත බන්ධනාගාරගත කළා. ඒ අනුව මේ සැකකරුවන් 3 දෙනා ඩුබායි රාජ්‍යයට ගිහිල්ලා හරක් කටා

0: Hits from Home.
1: I'm here on the job site with Dale, who's a framing contractor.
2: Hey, good morning.
1: Dale traded up to Geico Commercial Auto Insurance for all his business vehicles. We're here where he needs us most.
2: Yep, they sure are.
1: We make it easy for him to save on all his insurance needs, all in one place, with coverage that fits his business and bottom line. Oh, I shouldn't have looked down.
2: It's all right.
1: We're so far up here.
2: Look at me. Take a deep breath.
1: No, I'm good. So good.
3: Get a commercial auto insurance quote today at geico.com and see how much you could save. It feels good to Geico.
4: Parliament දවසක් පාර්ලිමේන්තුවේදී හර්ෂණ නානායක්කාර අධිකරණ අමාත්‍යවරයා විපක්ෂ නායකවරයාට මේ ආකාරයෙන් අභියෝගයක් ඉදිරිපත් කළා.
5: ඉතින් මම කැමති විපක්ෂ නායකතුමාගෙන් අහන්න ඔබ කුඩුවලට විරුද්ධ සටන් කරනවා සිංගප්පූරුවේ නීතිය ගේන්න කිව්වා ඒ කියන්නේ මරණ දඬුවම ඒ කියන්නේ චරිත් අබේසිංහවත් එල්ලන්න ඕනේ කියලාද ඔබතුමා කියන්නේ අඩුව ගන්න ඔබතුමාගේ පක්ෂය අභ්‍යන්තර විනය පරීක්ෂණයක් ආරම්භ කරනවාද චරිත් අබේසිංහ සම්බන්ධයෙන් අපිටත් මනින්න වෙන්නේ කතාවට වඩා ක්‍රියාවෙන් ඒ නිසා අපි එකට කාලය දීලා බලائمු මොකද ගරු විපක්ෂ නායකතුමා ශිෂ්ට සම්පන්න දේශපාලනයකට පණ පොවන කෙනෙක් නිසා ඒ සම්බන්ධයෙන් පියවර ගැනීමා විශ්වාස කරනවා
4: ඒ ඉදිරිපත් කරපු අභියෝගයට සජිත් ප්‍රේමදාස විපක්ෂ නායකවරයා මේ ආකාරයෙන් ප්‍රතිචාර දැක්වුවා
6: අනිවාර්යයෙන්ම විනය පරීක්ෂණය පවත්වන අනිවාර්යයෙන්ම ගන්න තියෙන ලොකුම පියවර ගන්නවා මොකද අපේ පක්ෂයේ වැරදිකරුවන්ට අපරාධකරුවන්ට කිසිම අවස්ථාවක් තැනක් නැහැ අපි ඒව නිගමනය වෙනවා පරීක්ෂණයක් තුල
5: හරි බොහොම ස්තුතියි ඔව් නෑ නෑ මම ස්තුතියවන්ත වෙනවා ගරු විපක්ෂ නායකතුමාට ඒ ස්ථාවරය සම්බන්ධයෙන් මා හිතනවා එතුමා එසේම කරාවි කියලා මොකද විශිෂ්ට සම්පන්න දේශපාලනයකට පණ පොවන නිසා
4: ඒ දවසේ පාර්ලිමේන්තුවට විවාදයට ගත්තා මද්‍රව්‍ය තුරන් කිරීම සංවිධානාත්මක අපරාධ මැඬලීම පිළිබඳව යෝජනාව මේ පාර්ලිමේන්තු විවාදයට අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයාත් එක්කාසු වුණා එෙහිදී ඔහු සඳහන් කළා දූෂණය සංවිධානාත්මක අපරාධ කල්ලි කුඩු ව්‍යාපාරිකයින් අපරාධ හා දේශපාලනයේ මේ සියල්ල මැඩපවත්වන්න අවශ්‍යයි ඒ සඳහා නීති රාජ්‍ය ආයතන ඒවා තියෙනවා මේ වෙනකොට අවාසනාවකට වගේ විපක්ෂය මේ සියල්ලේ ප්‍රධාන චූදිතයින් බවට පත් වෙලා තියෙනවා කියලා ජනාධිපතිවරයා සනහන් කළා. ඒත් එක්කම දැනට අපරාධ ක්‍රියාවලිය සමග සම්බන්ධ වෙලා ඉන්න නිලධාරීන් පිළිබඳවත් ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවේදී අවධානය යොමු කළා. අපරාධ මැඬලීම සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ශානි අබේසේකර ඔහු විශාල කාර්යභාරයක් ඉටු කරනවා. ඒ හින්දා ඔහු විපක්ෂයේ සතුරෙක් බවට පත් වෙලා ඉන්නවා. ඒත් එක්කම අල්ලස් කොමිසමේ අධ්‍යක්ෂ රාල්වරයා, මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්වරයා, ඒත් එක්කම මහජන ආරක්ෂා පිළිබඳ ඇමතිවරයා, නීතිපති දෙපාර්තමේන්තුව වෙනුවෙන් දිලීප පීරිස් මහතා, අධිකරණය මේවා අද විපක්ෂයේ සතුරෙක් බවට පත් වෙලා ඉන්නවා කියලා ජනාධිපතිවරයා සඳහන් කළා. ඒ වගේම ඊයේ දිනේ අත්අඩංගුවට ගැනුණු රකිත රාජපක්ෂ, චරිත් අබේසිංහ ඇතුළු අය සම්බන්ධයෙනුත් ඒ මොහොතේ අත්අඩංගුවට ගත්ත අවස්ථාවේ ජනාධිපතිවරයා පාර්ලිමේන්තු විවාදයේ ඉන්න නිසා මේ ආකාරයෙන් ඒ සම්බන්ධයෙනුත් අදහස් පළ කළා.
7: අපරාධකරුවන් මරා දැමීමෙන් වැළැක්වීම සඳහා සල්ලි ගන්නවා. කෙනෙක් අත්අඩංගුවට ගත්තනම් නිසි ක්‍රම වේදය අධිකරණ ඉදිරිපත් කිරීම. හැබැයි අධිකරණ ඉදිරිපත් නොකොට මරා දැමීම සඳහා සල්ලි ගන්නවා. මරණයෙන් බේරෙනවා කියලා සල්ලි ගන්නවා. ඒවට පක්ෂ ભેදනය මතක තියාගන්න. අද වාර්තා වෙලා තියෙන ඔගලන්ට ඉල්දරුවේ මොනවද මේකේ? ආ මරන්න නැතුව ඉන්නනම් අපිට සල්ලි දෙන්න. මරණයෙන් ආරක්ෂා කරගන්න අපිට සල්ලි දෙන්න. PTA එකෙන් අයින් කරලා දෙන්න අපිට සල්ලි දෙන්න. මෙහෙමයි දේශපාලන ජාලය මේවත් එක්ක සම්බන්ධ වෙලා තිබුණේ. කට්ටි හිතුවා මේවා කාලේ වැලිතලාවේ යට වෙයි කියලා. කාලේ වැලිතලාවේ යට වෙන්න දෙන්නේ නැහැ මේ හොඳේ. අපරාධකරුවන් නිසි පරිදි නීති හමුවට පැමිණීම තමයි අපේ රාජ්‍ය වගකීම. අද ඉල්දරුවේ ඔයගොල්ලෝ තව ටික වෙලාවක් ඉන්න මොනවද මොකද්ද මේ අද උදේ අත්තරකට ගත්තු කණ්ඩායමගේ රහස් මොනවද කියලා ඉල්දරුවේ. මම දන්නේ නැහැ තවදුරටත් ඔයගොල්ලෝ ඔයගොල්ලගේ පක්ෂවල ඒ වගේ තියන් ඉදීද කියලා. දැනගන්න කැමතියි. බන්ධනාගාරගතවල ඉන්න කුඩු ව්‍යාපාරිකයෙක් 92 වතාවක් කතා කරලා තන දේශපාලන නායකයෙක්. ඒකෙන් 54 වතාවක් එයාරන් තිනෝ නේද? අනිත් ඉතුරු ටික එයාට ඇවිල්ලා තිනෝ. මේ දේශපාලන අධිකාරි මම දන්නේ නැහැ තමුන්වාසල තමත් තියන් ඉන්න තමුන්වාසල පක්ෂයතුල අඩුමතරම් පක්ෂවල විනය පරීක්ෂණයක් කරලා කියනවා දන්නේ. එයි මේ දේශපාලන අධිකාරිය මේ මත් කුඩු මේ මද්ද්‍රව්‍ය මේ සංවිධානාත්මක අපරාධ වර්ධනය කිරීම සඳහා ඉවහල් වී තිබෙනවා. අපි මුළුමනින්ම දේශපාලන අධිකාරියේ මේ සඳහා ලබා දෙන රැකවල මුළුමනින්ම අවශ්‍ය කරනවා.
4: හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පෙත්සමක් අධිකරණයට ඉදිරිපත් කරලා තිබුණා. ඒ තමයි පාස්කු විරුද්ධ ත්‍රස්ස ප්‍රහාරය සම්බන්ධයෙන් සිද්ධ කරන විමර්ශනවලට අදාළව තමන්ව අත්අඩංගුවට ගැනීම වළක්වන නියෝගයක් නිකුත් කරන්න කියලා තමයි මේ ඉල්ලීම ඉදිරිපත් කරලා තිබුණේ. කොහොම වුණත් මේ පෙත්සමේ වැඩිදුර කරුණු දැක්වීම ලබන මාසේ 6 වෙනිදා වෙනකන් කල් තියන්න කටයුතු කළා. අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු රොහාන්ට් අබේසූරිය සහ සරත් දිසානායකයන් මහත්වරුන්ගෙන් සමන්විත අභියාචන නාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ තමයි දෙවන දිනටත් මේ පෙත්සම වැඩිදුර කරුණු දැක්වීම සඳහා ඉදිරිපත් කළේ. ගෝඨාභය රාජපක්ෂ මහත්මයා වෙනුවෙන් ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා මහතා වැඩිදුරටත් කරුණු දැක්වුවා. කොමුණත්

0: පිළිබඳව තවදුරටත් කරුණු දැක්වීම ලබන මාසේ ජූලි මාසේ 6 වෙනිදා වෙනකන් කල් තියන්න අධිකරණය කටයුතු කළා. ෆයිස මුස්තෆා ජාතික ලැයිස්තුව පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා යෝජනාවක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළා. ඒ තමයි වයස අවුරුදු 16ට අඩු දරුවන්ගේ සමාජ මාධ්‍ය භාවිතය සීමා කිරීමේ පනත් කෙටුම්පත. ජනාධිපති නීතිඥ ෆයිස මුස්තෆා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා තමයි පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේ. දරුවන්ගේ සමාජ මාධ්‍ය පිවිසීම පාලනය කරන්න වගේම හානිකර අන්තර්ජාල අන්තර්ගතයන්ගෙන් දරුවන්ව ආරක්ෂා කිරීම මේ පනතේ මූලික පරමාර්ථ කියලා සඳහන් වෙනවා. අවුරුදු 16ට අද දරුවන්ට සමාජ මාධ්‍ය වෙත ප්‍රවේශ වීම වැළැක්වීමට විෂයභාර අමාත්‍යවරයාට නියෝග පනවන්න බලය ලබා දෙන්න තමයි ඒ අනුව යෝජනා වෙන්නේ. දරුවෙකුට දවසකට සමාජ මාධ්‍ය භාවිතා කරන්න පුළුවන් කාලය සීමා කිරීමට හරි භාවිතා කරන්න පුළුවන් නිශ්චිත වෙලාවක් නියම කරන්න හරි මේ හරහා අවස්ථා උදා වෙන්න පුළුවන් කියලා වාර්තා වෙනවා. නීතිය ක්‍රියාත්මක කිරීම වගේම අධීක්ෂණය කිරීම ජාතික ළම ආරක්ෂක අධිකාරිය යටතේ බලේලත් කොමසාරිස්වරයෙකු යටතට පත් කරන්නත් යෝජනා කරලා තියෙනවා. මේ පනතේ සිංහල දෙමළ පිටපත් අතර යම් පරස්පරතාවක් ඇති වුණොත් සිංහල පිටපතේ අන්තර්ගතය බලපැවැත්වෙනවා කියලා සනාහන් කරලා තියෙනවා. කොමුණත් ෆයිස මුස්තෆා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා තමයි වයස අවුරුදු 16ට දරුවන්ගේ සමාජ මාධ්‍ය භාවිතය සීමා කරන පනත් කෙටුම්පත පහුගිය 24 වෙනිදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේ. මහභාණ්ඩාගාරයේ තිබුණු ඇමරිකන් ඩොලර් මිලියන 2.5ක මුදලක් අස්ථානගත වීම පිළිබඳව මුදල් ක්‍රමසම්පාදන ආර්ථික සංවර්ධන අමාත්‍යාංශයත් ශ්‍රී ලංකා මහ බැංකුවත් ඉදිරිපත් කරපු වාර්තා දෙක සලකා බලලා අවසන් වාර්තාවක් සකස් කරලා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනවා කියලා ආචාර්ය හර්ෂද සිල්වා රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ සභාපතිවරයා සඳහන් කළා. මුදල් අස්ථානගත වීම සම්බන්ධයෙන් මහ බැංකුව රජයේ මුදල් පිළිබඳ කාරක සභාවට ලබා දුන්නු වාර්තාව පිළිබඳව සාකච්ඡා කරන්න පහුගිය 23 වෙනිදා එම කාරක සභාව රැස් වුණා. මේ සාකච්ඡාවට මුදල් අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය හර්ෂණ සූර්යප්පිරුම, ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශයේ ලේකම්වරයා, ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපතිවරයා, පරිගණක හදිසි ප්‍රතිචාර සංසදයේ නිලධාරීන් මේ වගේ පිරිසක් එකතු වෙලා හිටියා කියලා සඳහන් කළා. කොමුණත් මේ පිළිබඳව වාර්තාව ඉදිරියේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනවා කියලා හර්ෂද සිල්ලා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා සඳහන් කළා. එළමෙන සතියන්තයේ ශ්‍රී ලංකාවේ සිදුවීම් දෙස අවධානය යොමු කරමින් එළමෙන සඳුදා දිනේ මෞබිමෙන් පුවත් විශේෂාංගෙන් හමුවන බලාපොරොත්තු වෙන සමුගන්නවා. මම ශ්‍රී ලංකාවේ සිට මනෝජ් උදටියාවල.
1: මෞබිමෙන් පුවත් ශ්‍රී ලංකාවෙන් වාර්තා වන ප්‍රධානතම පුවත් කිහිපය SBS සිංහල සේවයෙන්.

දැන් වෙලාව හරියටම උදෑසන 11:31. ඔස්ට්‍රේලියාව සහ පැරගුවේ අතර තරගයට තියෙන පැය භාගයකටත් අඩු කාලයක්. ඉතින් නැවතත් මතක් කරන ඔස්ට්‍රේලියාව

0: යාවේ ඔබ කොහේ හිටියත් මෙවර ලෝක කුසලානේ නොමිලේ නරඹන්න පුළුවන් ඒ SBS TV සහ SBS on demand ඔස්සේ.
1: ඔස්ට්‍රේලියානු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ මෙරට ආදිවාසීන් හඳුනා ගැනීම සඳහා සියලුම ඔස්ට්‍රේලියානුවන්ට කරන ආරාධනය උළුරු ප්‍රකාශය. සිංහල භාෂාවෙන් සවන් දීමට සහ කියවීමට පිවිසෙන්න sbs.com.au/uluru-statement. දේශීය සහ අන්තර්ජාතික ආහාර පාන පිළිබඳව පැය 24 පුරාම ඔබ වෙත රසවත් විශේෂාංග සමීප කරන SBS Food රූපවාහිනියේ 33 වෙනි නාලිකාවෙන්. SBS වෙබ්පඩිවේ ක්‍රීඩා පිටුව ක්‍රීඩා ලෝලීන් සඳහා අංක 1 ගමනාන්තයයි. පාපෙදි මෝටර රථ දාවන තරඟ, ලෝක මල්ල ක්‍රීඩා සහ තවත් බොහෝ දේ. පිවිසෙන්න sbs.com.au/sport. SBS රූපවාහිනී නාලිකාව සම්මානලාභී නාට්‍ය, ජාත්‍යන්තර ක්‍රීඩා සහ වාර්තා චිත්‍රපටි ඔබ වෙත ගෙනෙයි. SBS ප්‍රධාන රූපවාහිනී නාලිකාව channel 30, SBS රූපවාහිනී වයිස්ලෑන්ඩ් නාලිකාව channel 32. ඔබ SBS සිංහල වැඩසටහන ප්‍රිය කරන කෙනෙක්ද? එන්න අපගේ Facebook පිටුව සමග සම්බන්ධ වෙයි. ඔබගේ අදහස් අප සමග බෙදා ගන්න. SBS Facebook පිටුවට like කරන්න. SBS සිංහල සේවය Facebook පිටුනොත්. sbs.com.au/sinhala ඔබගේ තොරතුරු දැනගන්න ප්‍රමුඛතම වෙබ් අඩවිය බවට පත් කරගන්න. නවතම පුවත්සා විශේෂාංග ලබා ගන්න පිවිසෙන්න sbs.com.au/sinhala.
2: නව නළු කලා ගී රස ලතා ඇසිදිසි රටා
3: තරුෂියෙක් තරු කතා
4: බෝවන් මතකේ රැඳෙන චරිත රැසක් මැවූ රුවක් හිතට හුරුපුරුදු හඬක් අද SBS තරුෂේක තරුකතා විශේෂාංගය හැඩකරන්න ඇවිල්ලා ඉන්නවා. නමින් ඉෂාර ප්‍රමුදිත වික්‍රමසිංහ. ආයුබෝවන් කියලා ගොඩක් ආදරෙන් ගෞරවෙන් ඔබව පිළිගන්නවා.
5: ආයුබෝවන් සුබ දවසක්.
4: රංගන ශිල්පියෙක්, පිටපත් රචකයෙක්, හඬ කැවීම් ශිල්පියෙක්, නිවේදකයෙක් සහ අධ්‍යක්ෂවරයෙක් කියන භූමිකාවලට අමතරව ඉෂාර වික්‍රමසිංහ කියන්නේ කවුද?
5: මං මාව හඳුන්වන්න කැමති නිදහස් කලා ශිල්පියෙක් විදියට. මම වැඩිපුර මං හිතන්නේ කටයුතු කරන්නේ රංගන ශිල්පියෙක් විදියට. ඊට අමතරව දේශකයෙක් විදියට කටයුතු කරනවා. කථිකාචාර්යවරයෙක් විදියට මං කාලයක් කැලණිය විශ්වවිද්‍යාලයේ සේවය කරා. මං හිතන්නේ කලා ශාස්ත්‍රයේ ඇතුලේ මට අතපත ගන්න පුළුවන් හැම තැනක්ම මං ස්පර්ශ කරන්න කැමති, සතුටින් ජීවත් වෙන්න කැමති, මේ මොහොතේ ජීවිතේ විඳින්න කැමති කෙනෙක් තමයි ඉෂාර වික්‍රමසිංහ කියන්නේ.
4: 1999 දී ජයලත් මනෝරත්න මහත්මයාගේ තලමල පිපිලා වේදිකා නාට්‍යයට ඔබ තෝරා ගැනීම ජීවිතේ ලොකු වෙනසක් කළා නේද?
5: අනිවාර්යෙන් මං හිතන්නේ ඒක තමයි මගේ ජීවිතේ මුල්ම හොඳම කඩයිම වෙන්නේ. 1999 දී මම කොළඹ රාජකීය විද්‍යාලයට යනවා ශිෂ්‍යත්වයේ සමත් වෙලා. ඒ වෙලාවේ මට ලැබිච්ච ලොකුම තිළිණය තමයි ජයලත් මනෝරත්න සම්මුඛ වීම. ඒක සිද්ධ වෙන්නේ මගේ සෞන්දර්ය ගුරුතුමිය රත්නලාලෙන් ජයකොඩි මහත්මිය හරහා. ඉතින් මනෝංගල මට මතකයි ඉස්කෝලට ඇවිල්ලා මට කවියක් එහෙම කියන්න කියලා මාව තෝරගත්තා. තනපල පිපිලා නාට්‍ය නිර්මාණය වෙන්නේ 1988 වර්ෂයේදී. ඉතින් මට අවුරුදු 12ක් වගේ කාලෙකදී මට ප්‍රසිද්ධ වේදිකාවේ රංගනය යෙදෙන්න හැකි වුණා. ඒක හොඳ අත්දැකීමක් වුණා ඒ පුංචි මට.
4: කලාවට හිතති, කලාවට ආදරය කරන දරුවෙක් නිර්මාණය කරන්න දෙමව්පියන් මොනවද කරන්න ඕනේ ඔබ හිතන විදියට?
5: මං හිතන්නේ ඕනම කෙනෙක්ගේ රසවින්දනයට මුල් අඩිතාලම ලැබෙන්නේ ගෙදරින්. අම්මා තාත්තා රසවතුන්න ඔවුන් හොඳ දේවල් රසවින්දනය කරනවා නම් ඒක මං හිතන්නේ ළමයින්ට බෝ වෙනවා. ගින්ද උන්ට පොඩි කාලේ ඉඳන් හොඳ ගීත අහන්න, ගීත විතරක් නෙමෙයි සංගීතය, හොඳ සංගීතය අහන්න දෙන්න, හොඳ පොත්පත් කියවන්න දෙන්න, හොඳ නාට්‍ය බලන්න එක්කන් යන්න, හොඳ චිත්‍රපටි බලන්න එක්කන් යන්න, හොඳ ටෙලි නාට්‍ය එකතු වෙලා බලන්න, කලාව සාහිත්‍යය ගැන සංවාද කරන්න. එකින් තමයි මං හිතන්නේ හොඳ මිනිස්සෙක් බිහි වෙන්නේ.
4: වැඩි කැමැත්ත තියෙන්නේ වේදිකාවටද, පුංචි තිරයටද, රිදී තිරයටද?
5: මං හිතන්නේ වැඩි කැමැතු තියෙන වේදිකාවට තමයි. හැබැයි වේදිකාව හරිම වෙහෙස කරයි. දැනුත් මං හිතන්නේ මගේ කටහඬ ටිකක් අවුල් වෙලා තියෙන්නේ නිතර නිතර නිරන්තරයෙන් එක දිගට වේදිකා නාට්‍යවල රංගනයේදීම නිසාම. මං හිතන්නේ මට අයිය තියෙනකම් මට පුළුවන්කම තියෙනවා වේදිකාව අතරන එකක් නෑ. දැනට මම වේදිකාව තමයි වැඩිපුරම ආදරය කරන්නේ.
4: වර්තමානයේ ලංකාවේ වේදිකා නාට්‍ය කලාව ගැන මොකද හිතන්නේ?
5: ඉතාම සතුටින් මම කතා කරන්න කැමතියි. ඉන්ඩස්ට්‍රි එකක් විදිහට මේ වේදිකා නාට්‍ය කර්මාන්තයක් විදිහට ඉස්සරහට යන්න නම් ප්‍රේක්ෂාගාරයේ පොහොසත් ඉන්න ඕනේ. අපි අහලා තියෙනවා 70 80 දශකවල අර ගේට්ටු කඩාගෙන දොරවල් කඩාගෙන ප්‍රේක්ෂකයෝ රඟහලවල් වලට ඇදුණා කියලා. අපි අහලා තියෙන්නේ එක්කෙනාගේ. හැබැයි මේ වෙද්දි අපිට ඉතාම ආදරණීය ප්‍රේක්ෂාගාරයක් හම්බ වෙලා තියෙනවා. ආදරෙන් මතක් කරන්න ඕනේ අයව. විශේෂයෙන්ම මේ ගත වෙන වර්තමාන කාලේ වේදිකා නාට්‍ය වලට ඉතාම සුබයි කියන්නේ.
4: තරුෂියක තරුකතා විශේෂාංගය අද මේ විදියට හැඩ කරන්නේ ප්‍රතිභාපූර්ණ කලාශිල්පී ඉෂාර ප්‍රමුදිත වික්‍රමසිංහ. ලාංකේය වේදිකා නාට්‍ය කලාවේ සංවර්ධනය සඳහා වත්මන් තරුණ පරපුරේ දායකත්වය මොන වගේද?
5: තරුණ පරපුර විදිහට ගත්තම අපි කොටස් දෙකක් වෙන් කරන්න පුළුවන්. එකක් නාට්‍යකරණයේ නියුක්ත තරුණ පරම්පරාව, අනිත් එක තමයි ප්‍රේක්ෂාගාරයේ ඉන්න තරුණ පරම්පරාව. ප්‍රේක්ෂාගාරයේ තරුණ ප්‍රජාව ඉතාමත් වැඩි වෙලා, ඒ වගේම තමයි නාට්‍යකරණයේ නියලිලා ඉන්න තරුණ පරම්පරාව. සමහර කෙනෙක් ප්‍රායෝගිකව නියලෙන්නේ නැති වුණත් ඔවුන් ගම්වලට ගිහිල්ලා ගුරුවරු වෙලා හරි තව පරම්පරාවක් හදන්න වෙහෙසෙනවා නාට්‍ය ආරංග කලාව උගන්වමින්. තව පිරිසක් ඉන්නවා සක්‍රීයව කොළඹ සහ තවත් ප්‍රදේශ ගණනාවක ප්‍රායෝගිකව නාට්‍යකරණයේ නියලෙනවා. මම අර කියපු තරුණ කණ්ඩායම් දෙකම ප්‍රේක්ෂණාගාරයේ වගේම ඩ්‍රාමා කරන තරුණයෝ ඉතාම සක්‍රීයව මේ වෙලාවේ ඉන්නවා.
4: මේ දිනකොට ඔබ අවුරුදු 27ක් මේ කලා ශාස්ත්‍රයේ කටයුතු කරනවා. නවක ශිල්පීන්ට කලාව තුළ හොඳ ගමනක් යන්න නම් මොනවද මූලිකවම හදා ගන්න ඕනේ දේවල්?
5: මම හිතන්නේ අධ්‍යයනයක් තිබීම අත්‍යවශ්‍යයි කියලා කියන්න බැරි වුණත් ඒක අමතර වටිනාකමක් කියලා මම හිතනවා. නාට්‍යකරණයේ යෙදෙන අපි ඊළඟ පරම්පරාවෙන් අංගමල්ලට කියන්න තියෙන දේ තමයි ඔබ අධ්‍යන ආයතනයක මේක විෂයක් විදිහට හැදෑරුවේ නැතත් කියවන්න. හොඳ නාට්‍ය කෘති කියවන්න, නාට්‍යකරණය හා සම්බන්ධව ලියවිච්ච කෘති කියවන්න, හොඳ නාට්‍ය බලන්න, මේක විෂයක් විදිහට හදාරන්න වැඩමුළු තියෙනවා සම්බන්ධ වෙන්න. ජෙන්සීගෙන ඉස්සරහට අපේ පරම්පරාව විශේෂයෙන්ම ස්මාර්ට් ජෙනරේෂන් එක මම ආරාධනා කරන්නේ ප්‍රායෝගිකව ජීදෙනවා අතරතුරේම ප්‍රැක්ටිෂනර් කෙනෙක් වගේම ඔබ ඇකඩමික් වුණොත් එහෙම මේක හැදෑරුවොත් එහෙම එක අමතර වටිනාකමක්.
4: ඔස්ට්‍රේලියාවේ ඉන්න ලංකාවේ අපේ ආදරණීයන් මුණගැහෙන්න වේදිකා නාට්‍ය රසක් අරගෙන ඔබ ඇතුළු කණ්ඩායමක් ඔස්ට්‍රේලියාවේ සංචාරයක නිරත වෙන්න ළඟදි බලාපොරොත්තු වෙන් ඉන්නව නේද?
5: අනිවාර්යයෙන්ම කියන්න ඕනේ ඔස්ට්‍රේලියාවේ ඉන්න ආදරණීය හිතවතුන්ට මෙදා සැරේ අපි සිඩ්නි වලට තමයි ලංකාවේ නම් මුලින්ම ගොඩ බහින්නේ. ජූලි 24 වෙනිදා හරිම බඩු තුනක් නාට්‍යෙන් තමයි අපි අපේ සංචාරය පටන් ගන්නෙ. ජූලි 25 ජූලි 26 සති අන්ත දවස් දෙකේ අපි සිඩ්නි වල පෙනන්ට් හිල්ස් කමියුනිටි සෙන්ටර් එකේ දර්ශන වාර දෙකක් තියෙනවා. සිඩ්නි වල ඉඳන් යනවා මෙල්බර්න් වලට. අගෝස්තු 1 වෙනිදා ටිකට් ඉවර වෙච්ච නිසා අගෝස්තු 2 වෙනිදාත් අපි දර්ශන වාරයක් දාගත්තා. ඊළඟ සති අන්තේ අපි යන්නේ ඇඩිලේඩ් වලට අගෝස්තු 8 වෙනිදා. ඊළඟ සති අන්තර ගියොත් එම අගෝස්තු 14 වෙනිදා අපි එනවා පර්ත් වලට. ඒ වගේම බ්‍රිස්බේන් වලින් කතා කරනවා, ඩාවින් වලින් කතා කරනවා, ටැස්මේනියාවේ හෝබර්ට් සාලොන්සෙස්ටන් වලින් කතා කරනවා. මේ හැමෝටම අපිට ওই දවස් ටික තමයි බෙදලා දෙන්න තියෙන්නේ. ඉතින් මම හිතන්නේ ඔබ ඔස්ට්‍රේලියාවේ කොහේ හිටියත් මේ තැන් වලින් එකකට එන්න ඔස්ට්‍රේලියාවේ රඟහලුත් හවුස්ෆුල් කරන ලංකාවේ වගේ.
4: එහෙමනම් වේදිකා නාට්‍ය කලාවට ආදරය කරන ඔස්ට්‍රේලියාවේ ඉන්න රසික රසිකාවියන්ට මේක හොඳ ආරංචියක්. හාස්‍ය, දුක, සතුට එකට කැටියුණු අපූර්ව වේදිකා නාට්‍ය රසක් රසවිඳින්න ඔන්න සූදානමින් ඉන්න කියලා ඔබට මතක් කරනවා. ඒත් එක්කම ඔබේ ඉදිරි කලා නිර්මාණ ගැනත් අපි මතක් කරමුද?
5: ඔව්, ඉදිරි කලා නිර්මාණ මේ වෙලාවේ ලංකාව ඇතුළේ මම රංගනයේ යෙදෙන වේදිකා නාට්‍ය 7ක් විතර වේදිකාගත වෙමින් තියෙනවා. අලුත්ම වේදිකා නාට්‍යයක් ඔස්ට්‍රේලියාවේ ජීවත් වෙන සාලක ජයසිංහගේ යතුරු හිලෙන් නාට්‍යයත් දැන් මේ වෙලාවේ අලුතෙන්ම ලංකාවේ ප්‍රදර්ශනය වෙමින් තියෙනවා. ඒකත් ලබන අවුරුද්දේ ඔස්ට්‍රේලියාවට ඒමර නියමිතයි. ඒ වගේම තවත් අලුත් නාට්‍යයක් ලංකාවේ ප්‍රදර්ශනය වෙනවා ජූලි 9 වෙනිදාට, අල්ලනගේ ඉල්ලනගේ කියලා.
4: ඒ හැම වැඩ කටයුත්තක්ම අතිසාර්ථක වෙන්න කියලා අපිත් හදවතින්ම සුබ පැතුම් එකතු කරනවා. අද තරුෂියක තරුක

0: ಭಾರತ ವಿಶೇಷಾಂಗೇಟ ಸಂಬಂಧುನೇ ಪ್ರತಿಭಾಪೂರ್ಣ ಕಲಾಶಿಲ್ಪಿ ಇಶಾರ ಪ್ರಮುದಿತ ವಿಕ್ರಮಸಿಂಹ ಕಾರ್ಯಬಹುಲ ವೇಳಾವಕ ಅಪಿತ್ತೆಕ್ಕ ಅದು ಮೇ ವೆಡಸಟಹನಡ ಸಂಬಂಧ ವೀಮ ಗ್ಯಾನ ಒಬ್ಬಟ ಬೆಹವೀನ್ಮ ಸ್ತುತಿವಂತ ವೆನ ಗಮನ್ ಸಮುದೆನ್ನ ತಮೈ ಸೂದಾನಂ ವೆನ್ನೆ
1: ಸ್ತುತಿ ತರುಷಿ ಸ್ತುತಿ ಒಬ್ಬಗೆ ಆಯತನೆಯಟ ಇವಾಗೇಮ ಅಪಿ ವಹಾಂ ಇನ್ನ ಶ್ರಾವಕ ಪಿರಿಸಟ ಆಸ್ಟ್ರೇಲಿಯಾವೇ ಆದರಣೀಯ ಇದೀಗ ಅವರು ಹೂರು ಪುರುದುವ අපි මේ ඔස්ට්‍රේලියාවට එන ඇවිදල මම හිතන්නේ ඕගොල්ලෝ ඇවිදල නැති තරම් අපි ඇවිදලා තියෙනවා ඔස්ට්‍රේලියාවේ ඒක නිසා ඉතාම ආදරෙන් ආරාධනා කරනවා එන්න අපි ඔස්ට්‍රේලියාව දහමු ඔබ උණුසුමින් වැළඳ ගන්න බලාපොරොත්තු වෙමින් ඉන්නවා Thank you ජය වේවා
0: එහෙමනම් තවත් දවසක අලුත් තරුවක් එක්ක හමු වෙන බලාපොරොත්තුෙන් අදට ගිහිලෙන්නම් පරිස්සමෙන් කල්පනාවෙන් ඔබේ වැඩ කටයුතු කරගන්න මම තරුෂි අතුකෝරල ඔබ සතුටින් ඉන්න
2: නව නළු කලා ගී රස ලතා ඇසිදිසි රටා
3: තරුෂි එක්ක තරු කතා
4: ඔස්ට්‍රේලියාවේ ජීවත්වන ඔබට වටිනා පණිවිඩයක් තියෙනවා කියන්න ජූලි මාසයේ ඉඳන් SBS සිංහල සේවයේ අපි අලුත් වැඩක් පටන් ගන්නවා. ඒ සමස්ත ඕස්ට්‍රේලියාවම ආවරණය වෙන විදියට සතියට වරක් විවිධ ප්‍රාන්තවල ඉඳන් විශේෂාංග ගෙන එන්න අපේ සූදානමක් තියෙනවා. ඉතින් ඒ වෙනුවෙන් ප්‍රාන්ත සහ ප්‍රදේශ 6කින් වාර්තාකාරිනියන් 6 දෙනෙකු සූදානමින් ඉන්නවා. මාසයේ පළමු සිකුරාදා දකුණු ඕස්ට්‍රේලියාව දෙවන බ්‍රහස්පතින්දා කැපිටල් ටෙරිටරිය දෙවන සිකුරාදා ක්වීන්ස්ලන්තය තුන්වන සිකුරාදා බටහිර ඕස්ට්‍රේලියාව සිවන බ්‍රහස්පතින්දා නොදර්න් ටෙරිටරිය සිවන සිකුරාදා තස්මේනියාව විදිහ ඔන්නෝය විදියටයි අපේ පුවත් කාලසටහන තියෙන්නේ වසර 45ක් පුරා සිංහල භාෂාවෙන් ඕස්ට්‍රේලියාව පුරා ඇසෙන එකම ජාතික ගුවන් විදුලි සහ බහුවිධ මාධ්‍ය SBS සිංහල සේවය

0: SBS ඔඩියෝ ඇප් ඔබේ දුරකථනයෙන් SBS සිංහල ගුවන්විදුලි වැඩසටහන් සහ පොඩ්කාස්ට් වලට සමන් දීමට ඇති හොඳම ක්‍රමයයි. SBS ඔඩියෝ ඇප් නොමිලේ ඩවුන්ලෝඩ් කරගන්න පිවිසෙන්න App Store හෝ Google Play වෙත.
1: SBS South Asian brings you closer to South Asia. News in 10 languages, the SBS Spice podcast and the hottest tracks on SBS

0: Radio. There is so much to explore. Check it out now on the SBS Audio app or website.
1: දේශීය සහ අන්තර්ජාතික ආහාර පාන පිළිබඳව පැය 24 පුරාම ඔබ වෙත රසවත් විශේෂාංග සමීප කරන SBS Food රූපවාහිනියේ 33 වෙනි නාලිකාවෙන් විශිෂ්ට ගුරුවරුන් සමවිටම සිසුන් දිරිකැන්වීමේ ක්‍රම සොයමින් සිටියේ. ගුරුවරුන් සඳහා විෂයමාලා පෙළගැස් වූ අන්තර්ජාල මාධ්‍ය SBS Learn. sbs.com.au/learn වෙත පිවිසෙන්න.
2: SBS Kickoff. A new music station celebrating football anthems from around the world.
3: It's time for Africa.
2: It's live now on DAB Radio, the SBS audio app.
3: We got the game
2: on. Online and SBS On Demand.
1: අදම SBS Audio app එක download කර ඔබගේ ප්‍රියතම වැඩසටහන් සියල්ලටම සවන් දෙන්න. ඒ App Store හෝ Google Play වෙතින් නොමිලේම ලබාගත හැකි.
4: ජය පරාජය මැදින් ගලා යන සද්දින කිලිබිලේ උණුසුම.
1: SBS සිංහල ගුවන් විදුලියේ සතියේ ක්‍රීඩා විග්‍රහය.
5: ආයිබෝවන් ඔබ අදත් SBS සිංහල සේවයේ සතියේ ක්‍රීඩා විග්‍රහය සමගින්. ශ්‍රී ලංකාව සහ බටහිර ඉන්දිය කොදෙපිල අතර තරග දෙකකින් යුතු ටෙස්ට් තරඟාවලියේ පළමු තරඟය මෙල්බන් නුවර වේලාවෙන් අද අලුයම ආරම්භ වුණා. මෙම ටෙස්ට් තරඟාවලිය පැවැත්වෙන්නේ ICC ටෙස්ට් ක්‍රිකට් ශූරතාවලියට සමගාමීවයි. මේ අතර ICC සභාපති ජේෂා මහතා පසුගියදා ශ්‍රී ලංකාවට පැමිණියා. එහිදී ඔහු ක්‍රිකට් පරිවර්තන කමිටු සාමාජිකයින් සහ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හමු වී සාකච්ඡා කළා. මෙම හමුව පිළිබඳව අදහස් දැක්වූ ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර ගමගේ මහතා.
6: පරිවර්තන කමිටුව කියලා අපි කතා කරේ නැහැ. අපිට තියෙන්නේ අපේ ඉස්සරහ ක්‍රිකට් එක හදාගන්න. ඒතකොට ඒ වෙනුවෙන් තමයි අපි සාකච්ඡාවල් කරේ. ඒක නිදහසේ ලංකාවේ ක්‍රිකට් එක අර අපි බලාපොරොත්තු වෙන තැනට ගෙනියන්න වැඩ කටයුතු කරන්න ICC එක කියලා තියෙනවා.
5: ඇමරිකාව නියෝජනය කළ රිද්මයානුකූල ජිම්නාස්ටික් ක්‍රීඩිකාවක වන ටියානා සුමනසේකර ඉදිරියේදී ශ්‍රී ලංකාව නියෝජනය කිරීමට තීරණය කර තිබෙනවා. ශ්‍රී ලාංකේය සම්භවයක් සහිත ඇය 2024 පැරිස් ඔලිම්පික් තරඟාවලියේ ඇමරිකානු සංචිතයේ අතිරේක ක්‍රීඩිකාවක් ලෙසද කටයුතු කළා. මේ පිළිබඳව අදහස් දැක්වූ ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාරගමගේ මහතා.
7: අපි ලෝකයේ සිටින ක්‍රීඩකයන් ලංකාවට ගෙන්න ගැනීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කරා. ඒකත් එක්ක

0: Hits from Home.
1: I'm here on the job site with Dale, who's a framing contractor.
2: Hey, good morning.
1: Dale traded up to Geico Commercial Auto Insurance for all his business vehicles. We're here where he needs us most.
2: Yep, they sure are.
1: We make it easy for him to save on all his insurance needs, all in one place, with coverage that fits his business and bottom line. Oh, I shouldn't have looked down.
2: It's all right.
1: We're so far up here.
2: Look at me. Take a deep breath.
1: No, I'm good. So good.
3: Get a commercial auto insurance quote today at geico.com and see how much you could save. It feels good to Geico.
4: ඒ නායකා චමරියට පත්තු නොදෙවි ලකුණු 106ක් ලබා ගත්තා. කෙසේ වෙතත් කොදුවේ පිල සමග පැවති තරගෙන් කඩුළු පහක පරාජයක් ලැබීමත් සමගින් ශ්‍රී ලංකා පිලට අවසන් පූර්ව වටේට පිවිසීම අවිනිශ්චිත වී තිබෙනවා. මේ පිළිබඳව අදහස් දැක්වූ නායකා චමරියට පත්තු
5: සතක ලබා ගැනීම ගැන ගොඩක් සතුටුයි. වර්ල්ඩ් කප් වල මං ගහපු හොඳම ඉනිං එක. මම කොච්චර පර්සනල් දේවල් ඇචීව් කරලා තිබුණත් මට ලෝක කුසලානයක අවසන් පූර්ව රටේට කණ්ඩායම ගේන්න ඕන කියන තැන තමයි හැමදාම හිටියේ. තාම මට ඒක කරගන්න බැරි වුණා. ඉතින් ඒ ගැන පොඩි කනස්සල්ලක් තියෙනවා ඇත්තටම. පොඩි නෙමෙයි ලොකු කනස්සල්ලක් තියෙනවා ඇත්තටම.
4: පසුගියදා පැවති දෝහා ඩයමන්ඩ් ලීග් මලල ක්‍රීඩා තරඟාවලියේ පිරිමිහෙල්ල විසිකිරීමේ ඉසව්වේ රන් පදක්කම හිමි කරගන්නට රුමේෂ් තරංග සමත් වුණා. ඒ මීටර 88.68 දුරක් වාර්තා කරමින් මේ ඔහු අඛණ්ඩව ජයගත් දෙවන ඩයමන්ඩ් ලීග් තරඟාවලියයි. තරඟාවලිය නිම කර ශ්‍රී ලංකාවට පැමිණි රුමේෂ් තරංග තම ජයග්‍රහණ පිළිබඳව මෙසේ අදහස් දක්වා සිටියා.
6: ලොකු සතුටක් තියෙනවා. මොකද සෑහෙන ලොකු කම්පිටිෂන් එකක් තිබ්බා ඉවෙන්ට්ස් හතරෙම. ඒ ප්‍රෙෂර් එක හැන්ඩල් කරලා මට ඒ කම්පිටිෂන් හතරම ජයග්‍රහණය කරන්න ලැබීම ගැන ගොඩක් සතුටුයි. ලබන මාසේ තියෙනවා කොමන්වෙල් ගේම්ස් එක ස්කොට්ලන්ඩ් වල. ඉතින් ඒක අනිවාර්යයෙන්ම ගෝල්ඩ් මෙඩල් එකකට යන්න තමයි බලාපොරොත්තු.
4: අන්තර්පාසැල් ලීග් රග්බි තරඟාවලියේ කුසලානංශයේ පසුගිය සතියේ පැවති තරඟයකදී ජහිරා විදුහල පරදා ලකුණු 37-32 ජයක් හිමි කරගන්නට ත්‍රිත්ව විදුහල සමත් වුණා. ඒ අනුව මේ වන විට ත්‍රිත්ව විදුහල දෙවනාදියරේ තරඟ 4ම ජය ගනිමින් ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණගෙන සිටිනවා. ශාන්ත පීතර විදුහල සහ රාජකීය විදුහල අතර තරඟයෙන් ලකුණු 27-22 ජයක් හිමි කරගත්තේ ශාන්ත පීතර විදුහලයි. අනෙක් තරගයේදී ඉසිපතන විදුහල පරදා ලකුණු 27-25 ජයක් වෙස්ලි විදුහල හිමි කරගත්තා. තරඟාවලියේ තවත් තරඟ 9ක් මෙම සතියන්තයේදී පැවැත්වෙනවා. SBS සිංහල සේවයේ සතියේ ක්‍රීඩා විග්‍රහයේ දැන් අවධානය ලෝක කුසලාන පාපන්දු තරඟාවලිය සහ ඔස්ට්‍රේලියානු ක්‍රීඩා පිටිය වෙතයි. ලෝක කුසලාන පාපන්දු තරඟාවලියේ ඔස්ට්‍රේලියාව සහ ඇමරිකාව අතර පැවති තරඟයෙන් ගෝල 2-0 ලෙස ජය හිමි කරගන්නට ඇමරිකාව සමත් වුණා. ඒ අනුව ඔස්ට්‍රේලියානු පිලේ තීරණාත්මක මූලික වටේ අවසන් තරඟය අද පැවැත්වෙනවා. ඒ පැරගුවේ කණ්ඩායම සමගයි. ඒ මෙල්බර්න් නුවර වේලාවෙන් 10:12 ආරම්භ වීමට නියමිතයි. මෙම තරඟයේ ඔස්ට්‍රේලියානු පිල ජයගත හොත් හෝ ජයපරාජයෙන් තොරව අවසන් කළ හොත් තරඟාවලියේ දෙවන වටේට පිවිසීමට හැකිවනවා. මෙම තරඟය ඇතුළුව ලෝක කුසලාන තරඟාවලියේ සියලුම තරඟ SBS on demand වෙත පිවිසීමෙන් ඔබට නොමිලේ සහ සජීවීව නැරඹීමට හැකියාව ලැබෙනවා. ලෝක කුසලාන පාපන්දු තරඟාවලියේ ඔස්ට්‍රියාවට එරෙහිව ගෝල 2ක් වාර්තා කරමින් නව ලෝක වාර්තා 4ක් බිහි කරන්නට ආජන්ටිනාවේ ලියනෝ මෙසි සමත් වුණා. ඒ අනුව ලෝක කුසලාන තරඟාවලි ඉතිහාසයේ ඔහු වැඩිම ගෝලලාභියා බවට පත් වූයේ මේ දක්වා ගෝල 18ක් ලබා ගනිමින්. ඔහු මේ දක්වා ලෝක කුසලාන තරඟවල පිටිය තුළ විනාඩි 2489ක් ක්‍රීඩා කර තිබෙනවා. මේ අතර පෘතුගාලයේ ක්‍රිස්තියානෝ රොනාල්ඩෝ ලෝක කුසලාන තරඟාවලි 6දීම ගෝල ලබාගත් එකම ක්‍රීඩකයා බවට පසුගියදා පත් වුණා. ඒ උස්පෙකිස්තානයේ සමග තරඟයේදී ගෝලයක් වාර්තා කිරීමත් සමගයි. මේ අතර වසර 92ක ලෝක කුසලාන තරඟාවලි ඉතිහාසයේ පළමු ජය ලබන්නට ඊජිප්තුව සමත් වුණා. ඒ නව ශ්‍රීලන්තයේ සමග තරඟය ගෝල 3-1 ලෙස ජය ගැනීමත් සමගින්. මෙවර තරඟාවලියේ වඩාත් අවධානය දිනාගත් කණ්ඩායමක් වන කේප් බර්ඩ් කණ්ඩායම තම පළමු ලෝක කුසලාන තරඟාවලියට එක්වෙමින් මෙතෙක් සහභාගි වූ තරඟ දෙකම ජයපරාජයෙන් තොරව අවසන් කරන්නට සමත් වී තිබෙනවා. ස්පාඤ්ඤය සහ උරුගුවේ යන ප්‍රබල කණ්ඩායම් දෙක සමග පැවති තරඟ දෙක ඔවුන් මෙලෙස ජයපරාජයෙන් තොරව අවසන් කළා. මේ අතර ඉරාන පාපන්දු පිලත් මේ වන විට තමන් මුහුණ දුන් තරඟ දෙකම ජයපරාජයෙන් තොරව අවසන් කර තිබෙනවා. කාන්තා T20 ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලියේ

0: සුගේදා පාකිස්ථානය සමඟ පැවති තරගෙන් ලකුණු 113ක විශිෂ්ට ජයක් ලබන්නට ඔස්ට්‍රේලියාව සමත් වුණා. එහිදී එලිස් පෙරි ලකුණු 71ක් ලබා ගත් අතර ඇය මේ වන විට වැඩිම T20 ලෝක කුසලාන තරඟ සංඛ්‍යාවක් ක්‍රීඩා කළ ක්‍රීඩකයා හෝ ක්‍රීඩිකාව ලෙස වාර්තා පොත් අතරට එක්වී සිටින්නේ තරඟ 51ක් ක්‍රීඩා කිරීමෙන්. ඒ අනුව ඔස්ට්‍රේලියාව මූලික වටේ මුහුණ දුන් තරඟ 4ම ජයගෙන ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණේ සිටිනවා. ඔස්ට්‍රේලියාව සහ ඉන්දියාව අතර තරඟය එළබෙන ඉරිදා පැවැත්වෙනවා. බංගලාදේශයේ සමග පැවති T20 තරඟාවලිය 3-0 ලෙස ජය ගන්නට ඔස්ට්‍රේලියාව පසුගියදා සමත් වුණා. ඒ තුන්වන තරඟය කඩුලු 7කින් ජය ගැනීමත් සමගයි. එම තරඟයේදී බංගලාදේශ පිල පළමුව පන්දුට පහර දී ලබා ගත්තේ ලකුණු 109ක් පමණයි. එහිදී ස්පෙන්සර් ජොන්සන් පන්දු යැවීමේදී පන්දුවාර 4 තුළ ලකුණු 6කට කඩුලු 2ක් දවා ගත්තා. එය ඔස්ට්‍රේලියානු පන්දු යවන්නෙකු T20 තරඟයක ලබා දුන් අඩුම ලකුණු සංඛ්‍යාවයි. පිළිතුරු ඉනිමේ ඔස්ට්‍රේලියානු නායක මිචෙල් මාෂ් පන්දු 28කදී ලකුණු 60ක් ලබා ගන්නට සමත් වුණා. ඒ සමගින් SBS සිංහල සේවයේ සතියේ ක්‍රීඩා විග්‍රහය අදට අවසන් වනවා. යළිත් හමුවන්නේ එළඹෙන සිකුරාදා සුපුරුදු වේලාවටයි. එතෙක් ප්‍රාර්ථනා කරනවා ක්‍රීඩාශීලී සතියක්.
1: ජය පරාජය මැදින් ගලා යන සද්දින කෙළිබිමේ උණුසුම.
2: SBS සිංහල ගුවන් විදුලියේ සතියේ ක්‍රීඩා විග්‍රහය.
3: වැඩසටහන කරන ගමන්ම ඔන්න මම SBS on demand app එකෙන් FIFA සජීව විකාශය බලන්න පටන් ගත්තා. දැන් තමයි ඔස්ට්‍රේලියානු කණ්ඩායම ජාතික ගීය ගයා අවසන් කළේ. එහෙමනම් ඔබත් ඔස්ට්‍රේලියානු පිලට සහය දක්වන්න SBS අපිත් එක්ක එකතු වෙන්න ඒ ආරාධනාවත් එක්ක අද SBS සිංහල සජීව විකාශයෙන් සමුගන්නවා. වැඩසටහන නිෂ්පාදනයෙන් සහය වුණේ කසප සෙනරත්. මම තිසරණී විජය බණ්ඩාර. ඔබට ජයග්‍රාහී සුබදායි සතියන්තයක්. ආයිබෝවන්.